0: present here to encourage our children. This show will be a great chance for them to increase their skills. So, once again, thank you all.
1: අභිවිස් රංග සංගතා 2012 ප්‍රඥාවේ උන්සක සහාගන ආනන්දේ සදුරු ස්වාමී එක් කරේනම් මෙලෙස නිමාව දක්වා අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන මේ සරණේ සම්බාධනීය අමතරු